0: Radio Dartimanze.
1: Sezonის სპონსორია Kamotorsi, German Adler-ის საავტომობილო ზეთების ოფიციალური წარმომადგენელი საქართველოში.
2: გემრიელი კერძის მოსამზადებლად თავარია ქათამი იყოს Noste. Noste-ს საფირმო მაღაზიები ყოველდღურად მარაგდება ქართული ქათმის ახალი ხორცის პროდუქტებით. გვეწვიეთ და შეიძინეთ ჯანსაღი პროდუქტი გამორჩეული კერძის მოსამზადებლად.
3: Soplio საფეხბურთო ძიებცხელება გრძელდება. Vestumre Restaurant შემოგევლეში. Უყურე მატჩების პირდაპირ ტრანსლაციას დიდ ეკრანებზე ჩვენს 4 გრილ და კომფორტულ სივრცეში. დააგემოვნე მერაბ ზახარიჩის საგვარეულო ხინკალი, მწვადი, საფირმო ნეკნები, ან კანჩის მენიუ და გააგრილე ემოციები ზედაზენის ახალი ცივილუდით 12 მარცვალი. ჩვენი მისამართია: ვარკეთილის მესამე მიკრორაიონი, კუპრაძის 54. დაგვირეკე და დაჯავშნე 514-00-72-73. Restaurant ni shemogevle sheni gulita dimas pinzeli
4: yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo yo